රාජයි අනන්ද විනෝද චෝයිතමසේ තුදපාවසෝණා ජීවද තදතර සබ්සලේනා චත්‍යමරද පෝජන කාණ සේජ සුඛාලේ සේතල පවුණාසාධිකේල රංග කරණදියෝ සා බෝධ දීද ජත විස්රේ නායසා මත දීද ජත තොද තයයි සා සසාචරේ ගුණ ගාමවටනාන ගුරුචරණදියෝ මාත් මහල්ලා පඤ්චමා සේපත සලාහනතර කමර දායි සෝ ඥාන ධාන් ජොත දපයි සොයි ජප සෝ ප්‍රවදියෝ පාවේ පාණ පූර් ඥාන දියවතන අමෘත නාම තෙරා සොයි ගාව ජෝ සායව තෙරේ මන පාවේ තු සඳන කා සඳ තුමාරේ සන්ත සාය මන මන දියෝ तुम संतन के किराए पर रहता है पाला संत खेलना तुम संगो पाला अपने संत तुद करे प्यारे तुम संतन के प्राणा दियो उन संतन के मेरा मन कुर्बान है जिन तू जाता जो तुद मन पाने ते इनके संग सदा सो पाया हर रासो नानक त्रिवत गाना दियो माध महला पंचमा तू जालने दम मीन तुम्हारे तेरा नाम बूंदम चात्र कार तुम्हरे आस प्यासा तुम्हरे तुम्हें संगमर मुलीना जियो जो बारक पी खीरा गावे जो निरतन तन देख सुख पावे त्रिका बंद जल पीव ठंडा त्यों हर संग ए मन पीना जियो